සිතින් දසමාත මේ ගහත් දිරිගන් පස්සරාට සන්නකීරුඩි විහනි චන්දන දසම සමේගාර නිරගන් තේ දාතින් වාට සාන්දයි ගඩිය රොඩි ගොරඛා බයන වේතසමාත මේ ගහත් ගොරඛා වදර් වාට අසල් සාති රඩිය වන්ඨන වේතසන නෝ මේ ගාස් පොකරා කාස්කි වාට පනි කාර්යකම දොති Thank you.